0: ගන්න අදාබර ශ්‍රාවකයිනි අපි එකතු වෙලා ඉන්නේ බදාදා සතරල සමගින් ඉතා රසවත් වැඩසටහනක් කරගෙන අදත් ඔබත් එක්ක එකතු වෙන මම දුෂාන් මත් කතනෙන් සහය වෙනව වෙනද වගේම සන්දේ ආයිපොන්න ඔබට ඒ වගේම තමයි අපිට තාක්ෂණයෙන් සහය වෙනවා දිනේෂ් ආයිබොන්න ඔබට අපි මෙදිරියද විශේෂ අමුත්‍යක් ඉන්නවා ඉතින් ඊට කලින් අය වඳුන්නා දෙන්න කලින් මම කියන්නම් අද වැඩසටහන වෙන් වෙන්නේ අපේ ශ්‍රී ලංකීය ගීත ඉතිහාසයට ගීත ගොන්නක් දායාද කරපු ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨයට අනුපමේය සේවයක් 1950 දශකයේ අගභාගයේ ඉඳලා පුරා දශක පහක් තිස්සේ ඔහු කැලිප්සෝ ලෝකය රච කළා. ඔහු අපේ සංගීත ශ්‍රේෂ්ඨයේ දැවැන්තෙක්. ඉතින් අද අපේ වැඩසටහන වෙන් වෙන්නේ නොයෙල් බ්‍රයන් රණසිංහන්ගේ ඒ සංගීතයට කළ අනුපමේය මෙහෙවර සිහි කරන්නට. ඉතින් ඔහු ගැන කතා කරන්නට මං හිතන්නේ සුදුසුම පුද්ගලයෙක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔහුගේ දයාබර දියණිය අයිබුවන් ඔබට.
1: අයිබුවන්.
0: අපි නම කියලම පටන් ගමු.
1: ඔව් මගේ නම නිලූෂිගානි රණසිංහ.
0: ඉතින් නිලූෂිත් එක්ක තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඈත් එක කතා බහ ආරම්භ කරන්න කලින් අපි නොයෙල් රණසිංහයන්ගේ හඬක් මතක් කරගෙන ඒ වගේම ඔහුගේ හඬ මතක් කරමින් නිලූෂි ගායනා කරපු ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ ගීතයක් මේ ගීතයත් එක්ක එකතු වෙද්දී ඔබට මතක් වෙයි ඔහුගේ හඬ ඔහුගේ මතකය. අපි මේ ගීතයත් එක්ක එකතු වෙලා නැවතත් අපේ කතා බහට එකතු වෙමු. ඉතින් ඔබ එකතු වෙලා ඉන්නේ බදාදා සම්බැල්ල සමග.
2: මිතුරු මිතුරු යන්නේසේ අපි හොඳින්

0: ඇති නිලෝෂ මංහිතන්නේ මේ ගීතයත් එක්ක අපේ ශ්‍රාවකයන්ගේ මතකය නැවතත් වේගෙන් දිවයන්නට ඇති. එතින් මං හිතන්නේ දශක පහක් කියලා කියන්නේ විශාල කාලයක්. නොයල් රණසිංහයන් මං හිතන්නේ ගීත ගොන්නක් දායාද කරලා තියෙනවා අපේ ශ්‍රී ලංකා ගීත ශ්‍රේෂ්ඨයට. එතින් ඒ වගේම තමයි ඔහු අඳුන්වා දුන්න සංගීත ජානර ගණනාවක් මේ වන විටත් ලංකාවේ ඉතාම ජනප්‍රියව පැවතෙනවා. හැබැයි අපි මුලින්ම අහන ප්‍රශ්නේ, කොහොමද මේ දශක පහකට කලින් 1950 දශකයේ අගභාගයේදී ඔහු සංගීත ශ්‍රේෂ්ඨයට එන්නේ? ඒ වගේම තමයි ඔබ තමයි හොඳටම දන්නේ ඔබේ පියාණන්ගේ පුංචි කාලේ කොහොමද ගෙවුනේ, ඊට පස්සේ ඔහු සංගීත ශ්‍රේෂ්ඨයට පිවිසිලා කොයි ආකාරයෙන්ද දියුණුනේ, මේ කියන කාරණා. ඉතින් අපි ආසයි දැනගන්න ඔහුගේ අතීතය ගැන.
1: ඔව්, ඇත්තටම කියනවා නම් තාත්තා ඉපදුනේ 1941 ට්‍රින්කොමලිවල. ඒ කාලේ තමයි දෙවැනි ලෝක යුද්ධ කාලේ තමයි තාත්තා ඉපදුනේ. ඒක නිසා තමයි ට්‍රින්කොමලිවල ඉපදුනේ. මොකද මගේ සීයා ආමි එකේ ජොයින් වෙලා හිටියේ ඒ කාලේ. මේ ඊට පස්සේ ඉතින් තාත්තලා කෝට්ටේ තමයි පදිංචි වෙලා හිටියේ. ඇත්තටම ජීවත් වෙලා තියෙන්නේ කෝට්ටේ රජමහා විහාරය ආශ්‍රිතව. ඉතින් ඉස්සර එයාට තේවාව ඇහෙනවලු නිතරම, පන්සලේ ගහන තේවාව. එතකොට එයා පොඩි කාලේ ඒක කොපි කරනවලු, ඒ ගහන බෙරහඬ ඒ විදිහටම කොපි කරනවා. ඒක මගේ ආච්චි ඇත්තට දැකලා තියෙනවා. ඉතින් එතනදී මගේ ආච්චි තමයි තාත්තගේ හැකියාව මුලින්ම අඳුරගෙන තියෙන්නේ. ඊට පස්සේ එයා 1958 තමයි සංගීත ශාස්ත්‍රයට එළඹෙන්නේ. එතනදී මේ එයා බටහිර සංගීත ආරයෙන් තමයි පිවිසෙන්නේ. එයාට ගෲප්ස් කිහිපයක්ම තිබුණා තාත්තට. නම් සඳහන් කරොත් ෆ්ලේම්ස්, ක්ලෙෆ්ස්, මූන් බීම්ස්, බ්ලූ බෙල්ස් කියලා ගෲප්ස් කිහිපයක්ම එයා හදලා ඒවත් එක්ක සංගීතයේ යෙදුණා. ඊට පසු කාලයක තමයි සිංහල හුරුවකට එයා එන්න ගත්තේ. සරල භාෂාව එක්ක මුසු වෙච්ච ගිටාරයයි කොංගෝ ඩ්‍රම් එකයි පර්කෂන්ස් එක්ක 1960 මුල කාලේ ලාසි ලනියන්ස් කියලා ගෲප් එකක් හැදුවා. ඒ ගෲප් එක තමයි මේ ලංකාවේ අතිශය ප්‍රසිද්ධ බවට පත් වුණා ඒ යුගයේ. ඇතර ඒකට කියන තාත්තලට ඒ කාලේ කියලා තියෙන්නේ ද සනි බොයිස් ඔෆ් ලංකා කියලා ප්‍රසිද්ධලා තියෙන. එහෙම ඒක තමයි
2: නිලුෂුවෙක් කතා බහ කරගෙන යද්දී මේ මට දැන් ඔය කියපු කාරණා වලින් හිතන දෙයක් තමයි, තාත්තා හැම ආවට ගියාට කරපු දේවල් නෙවෙයි මේවා. බොහොම විස්තරාත්මකව පර්යේෂණ කරලා හැමෝටම මේ ෘජිකත්වයක් තියෙන සින්දු හදලා පුද්ගලෙක් විදිහට තමයි මට නිරුෂිගේ කතාවෙන් තේරුණේ. එතකොට මේ නම කියද්දි මේ ගෲප් එකේ ලාසිලෝනියන්ස් කියලා කියද්දි මොකක් හරි මේකේ තියෙනවද විශේෂත්වයක්? එහෙම නැත්නම් ඇයි මේ නම මේ විදිහට මට මමුලිම හිතුවේ මේක ප්‍රංශ නමක් වෙන්න ඇති කියලා? එහෙමත් නෙවෙයි මම හිතන්නේ. පොඩක් ඒක ගැනත් අපිට විස්තර කියන්නකෝ නිරුෂි.
1: ඔව්, ඇත්තම කියනවා නම් ලාසිලෝනියන්ස් කියලා තාත්තා නම දැම්මෙත් හොඳට හිතලා බලලා. ලා කියලා ගත්තේ ඉංග්‍රීසි ස්වර. ස්වර හය තියෙනවා, ඩෝ, රේ, මි, ෆා, සෝ, ලා. එතකොට හයවෙනි ස්වරය තමයි ලා කියන්නේ. එයාගේ ගෲප් එකේ හිටියේ 6 දෙනෙක්. ඒක නිසා තමයි ලා කියන ස්වරය ගත්තේ. සිලෝනියන්ස් කිව්වේ ඉස්සර අපේ ලංකාවට කියවුවේ සිලෝන් කියලා. එතකොට ලා සිලෝනියන්ස් කියන්නේ 6 දෙනෙක් හිටපු ශ්‍රී ලාංකිකයෝ කියන මේ අදහසින් තමයි එයා ඒ කණ්ඩායමට නම දැම්මේ.
0: ඔය ඉතින් මං හිතන්නේ ලාසිලෝනියන්ස් හේතු වෙනවා අපේ ශ්‍රී ලංකාවේ. මං හිතන්නේ මේ 1960 වගේ වෙන විට අපි ගුවන් විදුලි පවා දකිනවා සරලගී ප්‍රසංග. මේ සරලගී වලට වැඩියෙන් සංගීතඥයන්ගේ ගායකයන්ගේ නැඹුරුවක්. හැබැයි ඔබේ පියාණන්ට හැකියාව ලැබෙනවා ලාසිලෝනියන්ස් එක්ක මේ ශ්‍රී ලාංකික සරලගී සංගීතය කියන එක අරගෙන යන්න ලෝකයට. අපි ඒ දේ ගැන පොඩ්ඩක් කතා කළොත්.
1: ඔව්, එතකොට 1960 ඇත්තටම අර කිව්වා වගේ සරල ගී කියන සංගීත ක්‍රමයේ තිබුණේ. එතකොට ඔය රේඩියෝ සිලෝන් එකේ යටතේ තාත්තට වෙලාවක් දීලා තිබුණා. තාත්තා ඇතුළු අනිත් කණ්ඩායම් සංගීතයේ නියුතු වෙලා හිටපු කට්ටියට තමන්ගේ ගීත නිර්මාණ ඉදිරිපත් කරන්න. ඒත් එක්කම ඒ කාලේ ඉතින් අලුත් යමක්නේ මේක අපේ ජනයාට. එතකොට ඉතින් ඒකට පොඩි පොඩි විරුද්ධ දේවලුත් සිද්ධ වෙලා තිබුණා, විරුද්ධකම්. එතකොට ඒ යොමු කරලා තිබිච්ච කාල සීමාව අඩු වුණා, ඇත්තටම අඩු කරා. ඉතින් ඒ වෙනුවෙන් තාත්තා සෑහෙන අරගලයක් කරන්න වුණා. ඔහු ඉස්සලම කරේ සොංගස් ඔෆ් ලංකා කියලා ක්ලබ් එකක් හැදුවා. ඒ ක්ලබ් එක යටතට එයා ඔක්කොම කණ්ඩායම් සංගීතයේ ඒ කාලේ නියුත්තු වෙච්ච සියලුම දෙනාව බන්ධවගෙන සෑහෙන සටනක යෙදිලා තමයි ආයේ දීලා තිබිච්ච කාලෙද ඒ ජොන්ර එක ඉස්සරහට ගෙනිච්චේ රැල්ල. ඇත්තටම ඒක ඉතින් රැල්ලක් බවට පත් වුණා. මොකද ඒකේ ඇත්තටම තිබුණේ සරල සංගීත ක්‍රමයක්, සරල භාෂාවකින් ලියපු, තනුවත් හරි සරලයි. එතකොට මිනිස්සු මේක ඇත්තටම ආදරෙන් වැළඳගත්තා.
2: ඒ සරල බව තුළ මං හිතන්නේ නොයෙක් නිර්මාණ බිහි වෙද්දී ඒක මං හිතන්නේ එක කණ්ඩායමකට විතරක් නෙවෙයි. දැන් අපි අර කලින් අහපු තරුණ ජීවිතේ කියන මේ ගීතේ වුණත් අපි නිකන් කතා බහගෙන ඉලෙද්දී නිරුෂි කියපු දෙයක් තමයි මේක මේ සරලව ගලාගෙන ගියාට එකතු වෙලා තිබුණාට පදපේලි මේක ඇත්තටම අර්ථය හරිම ලස්සන හරිම ගැඹුරු අර්ථයක් තියෙනවා කියන එක. මං හිතන්නේ ඔය කියන ගීතවල නිලුෂි දකින්නේ කොහොමද, ඇයි මේ වගේ ප්‍රස්තුත ඔයාගේ තාත්තා හැමෝටම ඇහෙන්නට සලස්වන්නට හිතුනේ ඇයි? මොකද එයාට තිබුණ ආභාෂය, එයාගේ පරිසරයෙන් එන ආභාෂයද, එහෙම නැත්නම් මං හිතුවා දැන් කලින් කිව්වා අර ආගමික වශයෙන් නේද, එහා පැත්තේ පන්සල තියෙනවා, පන්සලේ ඒ සද්ද ඇහෙනවා, ඒතර ඒවා අනුකරණය කරන්න පිළිබෙනවා. ඒ වගේම තමයි අර මං දැක්කා කියලා තියෙනවා ක්‍රිස්තියානි ආගම, ඒ ආගම තුලින් ඇති වුණ ආභාෂය. ඒතර කොහොමද මේ ආභාෂය ඔහුට මූලික වුණේ ඔහුගේ ගීත නිර්මාණ මේ විදිහට ලස්සනට ඉදිරිපත් කරන්නට නිලුෂිගේ මේ දැනුම අනුව?
1: ඔව්, ඇත්තටම සඳහන් කළ පරිදි තාත්තා ක්‍රිස්තියානි භක්තිකයෙක්. එතකොට එයා ඇත්තටම මියුසික් ස්ටඩි කරලා තිබුණේ නැහැ. මං හිතන්නේ කොයර් මියුසික්, ඒ කියන්නේ කාන්තාරු කණ්ඩායමේ ඉඳලා ඒ ආභාෂය තමයි තාත්තට තිබුණේ. එතකොට පන්සල හරහත් අර ඩ්‍රම් බීට්ස් වල රිද්ම් එක යාට ඇවිල්ලා ඒක තමයි යගේ ආරම්භය. හැබැයි මම දකින විදිහට මං හිතන්නේ එයා මියුසිකලි ගිෆ්ටඩ් චරිතයක්. මොකද ඒ යුගයේ ගොඩක් මියුසිකලි ගිෆ්ටඩ් චරිත බිහි වුණා.
2: මම හිතන යම් කිසි විදිහට ඔහු රැඩිකල් සංගීතය හදාරපු සංගීතයේ මිනිසුන්ට ගෙනාවපු පුද්ගලයෙක් විදිහටත් හඳුනා ගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්.
2: ඒ රැඩිකල් බවත් පොඩ්ඩක් අපිට කියවන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම. මොකද තාත්තා කියන කෙනා මම හිතන හැමතිස්සෙම බැලුවේ ලංකාව ලෝකෙට ගෙනියන්න, යම් කිසි දෙයක් අලුතෙන් කරන්න. එයාට ඒක අපි නිතරම දැකපු දෙයක්. ඒ කියන්නේ ඒක නිසා තමයි සිංහල ඉංග්‍රීසි භාෂාවන් දෙකෙන්ම සංගීතය කරෙත්. ඉතින් එයාට ඕන වෙලා තිබුණේ ඉස්සෙල්ල නොතිබිච්ච අලුත්ම විදිහට, දැන් ඇඳුම පවා නිර්මාණය කරේ වෙනස්ම විදිහකට. එතකොට එයා ඒකටම අනන්‍යතාවයක් දුන්නා. මියුසික් එකට විතරක් නෙමෙයි, ඒකට සරිලන ඇඳුම් කට්ටලයයි, එතකොට අපේ අනන්‍යතාවයත් රැකගෙන. මොකද ඔය තත් බාණ්ඩ ගිටා එකයි කොංග ඩ්‍රම් එකයි පාවිච්චි කරලා ඒ කාලේ තිබුණ නෑනේ මියුසික්. එතකොට සිංහල භාෂාවෙන්, මොකද රාගධාරී සංගීතය හරහාවේ වෙනම බාණ්ඩ මියුසික් බාණ්ඩ ප්‍රමාණයක්. ඉතින් මට හිතන්නේ එයාගේ අර මේ සිතුවිලි හැමතිස්සෙම යට ඕන වෙලා තිබුණේ වෙනස් දෙයක් කරලා ලංකාව ලෝකයට ගෙනියන්න.
0: ඉතින් මං හිතන්නේ ඔබ ඔය කතා කරපු විදිහට බොහොම සරලව ඒ ලංකාවේ ඇඳුම් පැළඳුම් අරගෙන ජාත්‍යන්තරයට ගිය විදිහ ගැන අපි කතා කරමු. ඒ ජාත්‍යන්තරයට ගිය ගමන මං හිතන්නේ විනෝද ගමනක් වෙන්නේ නැතුව ඇති. හැබැයි අපි අහන්න යන්නේ නොය ලනසිංහන්ගේ විනෝද ගමන කියන ගීතය. අපි ගීතයට යොමු වෙලා නැවතත් මේ සුන්දර කතා බහත් එක්ක එකතු වෙමු.

0: ඔව් ඉතින් මං හිතන්නේ මේ මේ නාද රටාවත් එක්ක මේ ගීත රටාවත් එක්ක මේක ඇහෙනකොටම අපිට මැවෙන චිත්‍ර ටිකක් තියෙනවා නිරෝෂය. කියන්නේ අර පංකොළ තොප්පියක් දාලා බතික් ෂර්ට් එකයි සරමයි ඇඳලා බොංගෝ අපේ අපිට එන්නෙම අර ත්‍රී පීස් බෑන්ඩ් එකේ කැලිප්සෝ සංගීතය. මේක මේ කැලිප්සෝ සංගීතය ලංකාවේ ප්‍රචලිත කරනවා. සෙකෙන් නැත්නම් ලංකාවේ මේ ශාන්රය ඇති කිරීමේදී ඔබේ පියාණන්ගේ දායකත්වය මං හිතන්නේ ඉතාම ඉහළයි. ඒ වගේම තමයි අපි මේ දැන් පහුගිය කාලවල යම් යම් නව මියුසික් නැත්තම් සංගීත ශ්‍රේෂ්ත්‍රයේ වෙච්ච පිබිදීම් ගැන කතා කරනකොට 2010 ආසන්නේ අපි දැක්කා කලාකරුවෝ කතා කරන අපි තමයි ඉස්සල්ලාම ලංකාවට සෝනි එන්ටර්ටේන්මන්ට් ගෙනාවේ ඒතකොට රෙකෝඩ් ලේබලින් ගෙනාවේ මේ දේවල්. හැබැයි ඔබේ පියාණන් මේ කැලිප්සෝ සංගීතය ඇතුලේ මේ කණ්ඩායම් සංගීතය ඇතුලේම ලංකාවේ රෙකෝඩ් ලේබල්ස් විදිහට නිකුත් කරපු ගීත ඇල්බමයන් තියෙනවා. අපි ඉතින් ඒකනත් පොඩ්ඩක් කතා කරමු. මං හිතන්නේ 1960-70 ඒ වගේ තැනකට සංගීතය ගේනවා කියන එක ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තිබ්බ මේ විදිහ ෆිලිප් වගේ රෙකෝඩ් ලේබල්ස් ලංකාවට අරන් එනවා කියන එක ලේසි කටයුත්තක් නෙවෙයි. ඉතින් අපි 2000 බිහිවෙච්ච ඒ කලාකරුවෝ ඒ රෙකෝඩ් ලේබල් ලංකාවට ගෙනීම සම්බන්ධව අපි අගය කරනා වගේ මං හිතන ඔබේ පියාණන් අපි අතිශයින් මගේ කළ යුතුයි ඒ කාලේ මේ විදිහ දෙයක් කරපු එක සම්බන්ධ.
1: ඔව් 1960 අවසාන කාලයේ තමයි ගෞරි කෝපරේෂන් හරහා මිස්ටර් පැට්‍රික් කොරේරා ඔහු තමයි තාත්තට මේ රෙකෝඩිංස් කරන්න අවස්ථාව ලබා දුන්නේ. ඔහු එතනදී තැටි කිහිපයක්ම රෙකෝඩ් කරා. ඒ කාලේ තිබුණේ EP තැටි කියලා. එතකොට එක තැටියක සින්දු හතරක් වගේ සුළු ප්‍රමාණයක් තමයි තැටිගත කරන්න පුළුවන් වෙලා තිබුණේ. ඒත් එක්කම ඊට පසු කාලෙක තමයි LP කියලා ආව තැටියක්. ඒක ලොං ප්ලේ කියන එක තමයි. ඒකේ ඊට වැඩිය සින්දු ගානක් රෙකෝඩ් වෙලා තිබුණා. එතකොට එයාගේ තැටි ඉතිහාසය ගත්තොත් එයා 77 ෆ්‍රෙන්ච් ලේබල් එකකට සින්දු තැටිගත කරනවා සිලෑන්ඩ් කියලා නමින් ලාසිඩනි නොයල් සහ ලාසිඩනියන්ස්. ඊට පස්සේ එයාගේ ඒ සිලෑන් කියන තැටියේ තිබිච්ච ගීත දෙකක් ප්‍රංශ භාෂාවෙන් CBS කියන ඩිස්ක එක යටතේ ප්‍රංශයේ තැටිගත කරනවා. ඒකත් ලොකු ජාත්‍යන්තර තැටියක්. ප්‍රංශ ගායකයෙක්, ඔහුගේ නම චාල්ස් හැනින්. ඔහු පුංචි බබෝ කියන ගීතයයි සුවඳ මල් කියන ගීතයයි ප්‍රංශ භාෂාවෙන් නිකුත් කරනවා. ඊට පස්සේ ඉතින් තාත්තා කැසට්ස් ගොඩාක් කරා, පුද්ගලිකවත් කැසට්ස් කරා, එතකොට අනිත් ආයතනවලටත් කරා. අන්තිමටම විදේශ ලේබල් එකකට කරේ එම් එන්ටර්ටේන්මන්ට්ස් යටතේ සෝනි එකට තමයි අන්තිම තැටිය කරේ.
0: මං හිතන්නේ මේ දේවල් මේ විදිහට කරන අතරේ ඔහු ගොඩාක් තමන්ගේ ඒ කාලේ බිහිවෙච්ච අද රටේ දැවන්තයන් යැයි අපි විශ්වාස කරන කලාකරුවන් ගොඩකට උදව් උපකාර කරලා තියෙනවා. ඒ වගේම ඔහුත් එක්ක ඔහුගේ කණ්ඩායමේ සංගීත කණ්ඩායමේ කලාකරුවන් බොහොම දෙනෙක් සහභාගි වෙලා තියෙනවා ගීත ගායනයට වාදනයට. ඉතින් අපි ඒ නම් ටිකක් මතක් කරගෙන ගියොත් එහෙම මං හිතන්නේ හොඳයි කියලා හිතනවා.
1: ඔව් ඇත්තටම තාත්තගේ සංගීත කණ්ඩායමේ ගොඩාක් කට්ටිය හිටියා. මුල හිටපු කට්ටියයි අග වෙනකොට ගොඩක් වෙනස්කම් උත් සිද්ධ වුණා ඒ අතරතුර. මුලදිම හිටපු කට්ටියගෙන් කිහිප දෙනෙක් සඳහන් කරනවා නම් ලෙස්ලි ගෝමස්, ඒ කියන්නේ මගේ බාප්පා, මුලම හිටපු කිහිප දෙනා අතරේ. තව විශේෂ පුද්ගලයෙක් ඉන්නවා මිර්ටන් මලවාරච්චි මහත්මයා. ඔහුත් තාත්තගේ මුල සමයේ හිටපු ගායකයෙක් ගෲප් එකේ. ඊට පස්සේ වර්ල්ඩ් පොපියුලර් සොන්ග් ෆෙස්ටිවල් එකට ගියේ අනුර ජයසිංහ, රොහාන් රුවන්වැල් එක්ක තමයි තාත්තා එතනට ගියේ. ඊට පස්සේ පසු භාගයේදී රනිල් හිටියා. ඊට පස්සේ කිත්සිරි ෆර්නැන්ඩෝ, ඒකල තමයි මෙම්බර්ස්ලා වෙලා හිටියේ.
2: ඔහු දැන් ශ්‍රී ලාංකීය සංගීත ශ්‍රේෂ්ත්‍රයට කරපු මෙහෙ වගේම මං හිතනවා එතුමාගේ ලොකු දර්ශනයක් තිබුණා කියන එක, ලොකු දැක්මක් තිබුණා සංගීතය ඉදිරියට ගෙනියන්න. ඒ වගේම තමා ඒ වෙදි හිටපු තරුණ ගායකයොන්ට අතහිත දෙන්න සහ මේ හැමදේත් එක්කම මං අර කිව්වා වගේ ඔහුගේ අර දූරදර්ශී භාවය, ඒ වගේම සමා ඉදිරිය දැක්ම කියන එක වඩාත්ම හොඳින් පෙනුන තැනක් තමා අර නිලුෂි දැන් කිව්වා මේ ජාත්‍යන්තර තලය ජයගන්නටත් ඔහු උත්සාහ කරා කියන එක. අපේකමින් අපේම දේ අපේම සංගීතය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර කලින් දුෂාන් කිව්වා වගේ සරම ඇඳගෙන පාවහන් රහිතව මේ ජාත්‍යන්තර වේදිකාව තරණය කරන්නට ඔහුට තිබ්බ ඒ ඔහුට තිබුණ මේ හැකියාව මං හිතනවා ඒ කාලයේ අනිකුත් සංගීතය කරපු පුද්ගලයන්ට නොතිබුණා වෙන්නට පුළුවන්. ඉතින් ඒක ගැනත් මං හිතනවා නිලුෂිගෙන් අහන්න මං කැමතියි. මොකද දැන් අපි දකිනවානේ සෝෂල් මීඩියා තියෙනවා, යුරෝවිෂන් වගේ කම්පිටිෂන් තියෙනවා. එතකොට ඒ දේවල් වලින් ඉදිරියට එන ගායක ගායිකාවන්ට වඩා වෙනස් විදිහකට තමයි මේ මාවත ඔහු තෝරාගත්තේ. ඉතින් නිලුෂි කොහොමද මේ ඔහුගේ මේ ජාත්‍යන්තරයට ප්‍රවිෂ්ඨ වීම කියන එක දකින්නේ? සහ අපිට නිලුෂිට මං හිතන්නේ තාත්තගේ ජීවිතෙන් ගොඩාක් උදාහරණ ගන්න පුළුවන් වේ. අර කියපු උදාහරණයත් එක්ක අපිට පොඩ්ඩක් පැහැදිලි කළොත් ඔහු කොහොමද මේ මාවත තෝරාගත්තේ?
1: ඔව්, ඒ ඉවන් යුගයක 1970 වගේ යුගයක ඇත්තට ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකකට යන්න මාර අමාරුයි. මොකද රාජ්‍ය අනුග්‍රහය මුකුත් ලැබෙන්නේ නැති යුගයක්. ඉතින් ඉවන් යුගයක ඒ කියන්නේ 1976 වගේ කාලෙක වර්ල්ඩ් පොපියුලර් සොන්ග් ෆෙස්ටිවල් කියලා ජපානේ ටෝකියෝ නගරේ පැවැත්වුණා එක ලෝක සුප්‍රසිද්ධ සංගීත තරගයක්. ඒකට තාත්ත ඉදිරිපත් වුණා. අර කිව්වා වගේ පන්තොප්පිය දාගෙන බතික් කමිසෙයි සරමයි ඇඳගෙන පාවහන් නැතුව අපේ අනන්‍යතාවය රැගෙනගෙන ඔහු තමන්ගේ ඇක්විස්ටික් බෑන්ඩ් පීස් එක අරගෙන තමයි ස්ටේජ් එකට නැග්ගේ. එතකොට ඒ කාලේ ගත්තොත් යුරෝපයේ හොඳට තාක්ෂණය දියුණුයි, ඉලෙක්ට්‍රොනික මියුසික් කියන එක එහෙ තිබුණා. එතකොට ඒකත් එපා කියලා නෑ මම ආවේ මගේ විදිහට, ඒ විදිහටම තමයි මම ඉදිරිපත් වෙන්නේ කියලා. මම විශේෂයෙන් මේකේ දකින්නේ ඒක ඉදිරිපත් කරපු ගීතයත් හරිම සුවිශේෂී.
2: ගීතය නිලුෂිට මතක නම් මතක්.
1: ඒ ගීතේ තමයි පීස් ලව් ෆ්‍රීඩම් යුනිටි. ඉතින් සාමය සම්බන්ධ ගීතයක්. ඉතින් ඒ වගේ අරුතවත් ගීතයක් අරගෙන අනිතක සියලු දෙනාටම තේරෙන භාෂාවකින් එතනට නැගලා තාත්තගේ එතකොට ඒ තරගෙට 1780 ගානක් එන්ට්‍රීස් තිබිලා තියෙනවා රටවල් 52කින්. එතකොට තරග වැදුනේ ඔක්කොම හොඳ ඩිවලප් කන්ට්‍රීස් එක්ක. ඒකත් කරලා අන්තිම වටේ ෆයිනලිස්ට් කෙනෙක් හැටියට අන්තිම 25 දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. ඒ කරේ තමන්ගෙම ස්වතන්ත්‍රයක් කරහා. ඉතින් එවන් යුගයක මං හිතන්නේ ඒක අතිශය දුර්ලභ සහ ලොකු ජයග්‍රහණයක්. අපි ඒක ගැන කතා කරන්න ඕනේ මොකද නව පරපුරට විශේෂයෙන්.
2: කාරණයක් ඇද්දි මට හිතුණ දේ තමයි අනිවාර්යයෙන්ම මේක අපි මේ ලෝකයට අපේ ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් දැනුවත් කළ යුතුයි කියන එක. මේවා
0: මම හිතන්නේ එකතු කළ යුතු දෙයක්. ඒ කියන්නේ ඒ කාලේ පමණක් නෙවෙයි මෙච්චර සෝෂල් මීඩියා, එතකොට ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් මේ හැම දෙයක්ම තියෙන මේ කාලේ පවා ජාත්‍යන්තරයේ වගේ පර්ෆෝමන්ස් එකක් කරන එක වගේ තැනකට එන එක අදටත් අමාරු වෙලා
2: තියෙනවා.
0: ඉතින් මං හිතන්නේ අපි මේ කතා කරපු ප්‍රස්තුතිය ඇතුලේ ඔබගේ පියාණන් සිංහල බසින් පමණක් නෙවෙයි ඉංග්‍රීසි බසිනුත් ගීත අරගෙන අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, අපේ ප්‍රෞඩ ඉතිහාසය අරගෙන ලෝකේ හමුවට ගියා කියන එකට මං හිතන්නේ මේ ඊළඟ ගීතය මොනවට නිදසුන් පනවාවි. ඉතින් අපි මේ ගීතය අහලා ජන නිවේදන කිහිපයකටත් ගිහිල්ලා නැවතත් අපේ මේ සුන්දර කතාබහත් එක්ක එකතු වෙමු.

0: من جانا نبيدنا
1: Professional Engineer of the Year 2026 Queensland.
2: The Queensland chapter of ISL is pleased to announce the launch of the Professional Engineer of the Year 2026 awards. Professional engineers with an engineering degree recognized by ISLO Engineers Australia are invited to submit their nominations. Nominations close on 3rd of July 2026. For more information, please visit the ISL Queensland chapter website www.islqld.org or contact Tanuja Ranavaka on 0479-122-636 or Jayanath Pera on 0450-933-721.
3: Richmond Mahinde Adishisa Sangamaya ක්වීන්ස්ටන් සංවිධානය කරන ගෝල්ඩන් නයිට් සංගීත ප්‍රසංගය ජනප්‍රිය තැප්‍රෝ සංගීත කණ්ඩායම ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් ජයසංකර්ගේ නායකත්වයෙන් ඔබේ රසවින්දනය වෙනුවෙන් සජීවීව ජූලි 11 වන සෙනසුරාදා සවස 5:30 සිට මේරි ඉමිකියුලේට් ප්‍රයිමරි ස්කූල් ඇනලිහිදී මේ ප්‍රසංගයෙන් ලැබෙන සියලු ආදායම ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ගේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා යොමුණු ලැබේ. වැඩිහිටියන් සඳහා ඩොලර් 55යි, ළමුන් සඳහා ඩොලර් 35යි, සරල රාත්‍රී ආහාරයක් ඇතුළත්ව BYOB පහසුකම්ද ඇත. ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීම සඳහා අදම අමතන්න මනතුංග 0.4.342.48.07 ජනිත් 0.42.61.25.8 දීගල 0.432.79.8.3.5 ගෝල්ඩන් නයිට් අපූරු සංගීත රාත්‍රියක් රසවිඳිමින් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න ඔබේ ආදරණීයන් සමග පැමිණ සංගීතයෙන් පිරුණු අමතක නොවන සැඳෑවක් අප සමග ගත කරන්න. ඔස්ට්‍රේලියා මහද්වීපයේ ප්‍රධාන සංගනායක පණ්ඩිතාචාර්ය පූජ්‍යපාද වත්තේගම ධම්මා වාසාබිදාන මහානායක ස්වාමීන්ගේ ජන්මදිනය වෙනුවෙන් සිදු කරනු ලබන පින්කම් මාලාව ශ්‍රී සර්වඥ ධාතු වන්දනා වැඩසටහන ජූලි 3 වෙනි සිකුරාදා සිට ජූලි 5 වෙනි ඉරිදා දක්වා එලන් ග්‍රෝහි ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. මේ දින තුන පුරා බුද්ධ වන්දනා, ධාතු වන්දනා, පිරිත් සජ්ජායන, බෝධි පූජා, විශේෂ ධර්ම දේශනා සහ ආශිර්වාද පූජා ඇතුළු පින්කම් රසක් සංවිධානය කර තිබේ. සැඳෑවත් ඔබත් ඔබේ පවුලේ සැමත් මෙම උතුම් පින්කමට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි. ස්ථානය ශ්‍රී ලංකාරාම විහාරස්ථානය 114 කන්සිඩයින් ස්ට්‍රීට් එලන් ග්‍රෝ. වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඉතින් නැවතත් ඔබ එකතු වෙන්නේ බදාදා සඳල් වැඩසටහන සමගයි. ඉතින් අපි කතා කරමින් සිටියේ නොයෙල් රණසිංහයන්ගේ ඒ අද්විතීය සංගීත ගමන ගැන. දශක 5ක් තිස්සේ ශ්‍රී ලංකා සංගීතයට ඔහු දායාද කළ බොහෝ උත්කෘෂ්ට ගීතයන් ගැන. ඉතින් මේත් එක්ක අපිට මීට මොහොතකට කලින් අහන්න ලැබුණා කැන්ඩි පෙරහැර ඔහුගේ ගීතය. ඉතින් මං හිතන්නේ නිල්ෂ ඔහු සංගීතඥයෙක් ගායකෙක් පමණක් නෙවෙයි, ඔහු ලංකාවට බ්‍රෑන්ඩ් ඇම්බසඩර් කෙනෙක් වෙලා තියෙනවා. ලංකාවේ නම, ලංකාවේ සංස්කෘතිය අරගෙන, ලංකාවේ සංගීතය අරගෙන අපි මේ කැන්ඩි පෙරහැර මේ ගීතය අහනකොටම අපිට අර අපි පෙරහැරේදී අහපු තම්මැට්ටම් වාදනයත් එක්ක එකතු වෙච්ච ඒ පෙරහැර දෙපස අපි ඉන්නකොට අපිට අහන්න ලැබෙන අපිට කනට හුරු ඒ සංගීත රටාව නේකතරේ තියෙනවා. ඉතින් මේ සංගීත රටාව නරගෙන තමයි ඔහු ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ. මං හිතන්නේ ඔහු ලෝකෙට ගිහිල්ලා විතරක් නෙවෙයි, ලෝකේ සැමට ඉහළින් පියාසර කරමිනුත් ඔහු සංගීතය කරලා තියෙනවා. ඉතින් අපි මේ විස්තර ගැන කතා කරමු. මේක ඉතාම සුන්දර අතීතයක් ඔහුට තියෙන්නේ.
4: ඕ ඉස්සර තිබුණේ එයා ලංකා, දැන් අපිට ශ්‍රී ලංකන එයාලයින්ස් තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකන එයාලයින්ස් එන්න කලින් එයා ලංකා තිබිච්ච කාලේ තාත්තා ගොඩාක් ඒගොල්ලෝ එක්ක එකට ලංකාව ලෝකෙට ගෙනියන ඔය ෆුඩ් ෆෙස්ටිවල්, ලංකාව ගැන ප්‍රොමෝෂනල් ආයිටම්ස් ගොඩකට එයා මේ අන්ඔෆිෂල් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් මියුසික් පැත්තෙන්. ඒ විදිහට එයා ඉදිරිපත් වුණා. ඒකේ එක් අවස්ථාවක් තමයි 1982 2021 අගෝස්තු මාසේ මට මතක හැටියට ලංකාවට මං හිතන්නේ දෙවැනි ට්‍රයිස්ටා එයාලයින් එක ලොස් ඇන්ජලස් හරහා ඇම්ස්ටර්ඩෑම් ලොස් ඇන්ජලස් වල ඉඳලා ඇම්ස්ටර්ඩෑම් හරහා ලංකාවට ගේන ඒ ගමනේදී යා ලයිව් ඔන් බෝඩ් ප්‍රෆෝම් කරා. ඉතින් මං හිතන හැටියට මේක ලෝක වාර්තාවක් වෙන්න පුළුවන්. මොකද මං හිතන්නේ අදටත් ලෝකෙ කවුරුවත් සජීවීව ගුවන් යානයක් ඇතුලේ ප්‍රෆෝම් කරලා නැති කියලා. ඉතින් ඒක හරහා ඇත්තටම යා ලංකාවේ හෝටල් ඉන්ඩස්ට්‍රි එකේ ඔය ටේබල් ටු ටේබල් ප්ලේ කරලා ලයිව් මියුසික් දීලා ඒ ශ්‍රී ලංකන් කැලිප්සෝ කියන ශෛලිය සංචාරකයෝ අතරට ගෙනිච්චා. ඊට අමතරව ලෝකෙටත් ගෙනිච්චා. ඒ කියන්නේ යා ඒ ස්ටයිල් එක ඇත්තටම කියනවා නම් එක දවසක් එක සංචාරක ලංකාවට සංචාරයේ ආපු ෆ්‍රෙන්ච් කෙනෙක් මහත්මයෙක් තාත්තා ප්ලේ කරනවා දැකලා එයාට හිතුණලු මේ මියුසික් එක හරිම ලයිව්, අපිට පිටරටවල් වල මේ වගේ ඇහෙන්නේ නැහැ සජීවී මියුසික්. ඉතින් මේක ඇත්තටම පිටරට මිනිස්සු මේක අගය කරනවා කියලා තාත්තට එයා යුරෝප් වලට තාත්තව අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් තාත්තට දොර ඇරුණා යුරෝප් වාසීන්වත් යුරෝපේ හිටපු ගොඩක් වෙන වෙන රටවල් සියුරේක් ඕස්ට්‍රියා ඒ වගේ ෆ්‍රාන්ස් ජර්මන් වගේ හැම කන්ට්‍රි එකකටම ගිහිල්ලා මේ ලයිව් මියුසික් එක ඒගොල්ලන්ටත් එන්ජොයි කරන්න සලස්වන්න. ඒක විතර නෙමෙයි ඉන්දියාවේ සෑහෙන ගොඩක් හොටෙල්ස් වල තාත්තා ප්ලේ කරලා තියෙනවා. ඉතින් තාත්තා ඇත්තටම අන්ඔෆිෂල් මියුසික් එම්බැසඩර් කෙනෙක් හැටියට ලංකාවේ අනන්‍ය දෙයක් ලෝකෙට ගෙනිච්චා.
0: ඔව් මම හිතනවා දැන් ඔය ලංකාවට අනන්‍ය දෙයක් ලෝකයට ගෙනියනවා කියන එකත් සුළුපටු දෙයක් නෙවෙයි. ඒක ඒ කාලය අනුව මං හිතන්නේ. එතකොට ඔබගේ පියා මේ විදිහට වෙන වෙන රටවල් වලට ගිහිල්ලා සංගීතය සපයනවා, ඒ වගේම විනෝදාස්වාදය සපයනවා. එතකොට ඒ කාලය තුල කොහොමද නිලුෂිට හිතෙන්නේ දැන් මේකෙන් කොහොමද අර බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් කියන කතාවත් එක්ක මං ගලපන්නට කැමතියි. කොහොමද මේකෙන් ලංකාව ඇත්තටම ප්‍රොමෝට් උනේ සහ ලංකාව කොහොමද ජාත්‍යන්තරයට ගෙන ගියේ? ඔහු ඒකට සුදුසුම පුද්ගලයෙක් කියන එක අපි දන්නවා. මම නිලුෂිගෙන් දැනගන්න කැමතියි ඔහු ඇත්තටම මේකට හොඳම පුද්ගලයෙක් සුදුසුම පුද්ගලයෙක් බවට පත් උනේ කොහොමද? ඔහුගේ සංගීතයේ පැත්තෙන් වෙන්න පුළුවන්, වෙන ඔහුගේ තියෙන දක්ෂතා අතින් වෙන්න පුළුවන්. නිලුෂිට කොහොමද ඒ හැඟීම දැනෙන්නේ? ඇත්තටම මම හිතන්නේ බොහොම මේ ආසාවෙන් ඒ කරුණ ඉදිරිපත් කිරීම කරපු නිසාම මං කැමතියි දැනගන්න නිලුෂිගේ හැඟීම මොකද්ද කියන එක.
4: ඔව් ඒ දේ කරන්න මං හිතන්නේ තාත්තා සිංහල ඉංග්‍රීසි භාෂාවන් දෙකෙන්ම සංගීතයේ සපයපු එකත් හේතුපාදක වුණා.
0: මොකද ඒක ලොකුම මේ වැදගත්ම හේතුවක් වෙනවා නේද?
4: ඔව් මොකද එයා සිංහල භාෂාවෙන් විතර නෙමෙයි අනිත් එක දැන් මතක් කරන්න ඕනේ 1990 දී තාත්තා ලංකාව ගැන ලියපු ගීත 10ක් හරි 12ක් හරි ඇතුළත්ව කැසට් පතයක් නිකුත් කරා I Love Paradise කියලා. ඒකේ තනිකරම තිබුණේ ආයුබෝවන් කියලා. ඒ කියන්නේ අපේ
0: සංස්කෘතියයි මේ ගෙනියන්නේ නේද?
4: City of Colombo ලංකා අපරට නේද? මහවැලි ගඟ. ඒතර අපි කලින් සවන් දීපු කැන්ඩි පෙරහැර ඒ වගේ අපේ රටටම ආවේනික දේවල් සම්බන්ධව ගීත ගණනාවක් ඉදිරිපත් කරා. ගොඩක් ඒවා ඉංග්‍රීසි භාෂාවෙනුත් තිබුණා, සිංහල භාෂාවෙනුත් තිබුණා. ඉතින් මම හිතන්නේ මේ දේවල් එයාට ඇත්තටම යාත්‍රාවක් වුණා ඒ දේ පහසුවෙන් කරගන්න. මොකද ඒ කියන්නේ විදේශිකයන් අතරට යනකොට ඒ විදේශ භාෂාව දැනගෙන ඒ විදිහට හසුරවන්න පුළුවන් වෙච්ච එක මම හිතන්නේ
0: ආශාව අනිත් එක දැන් ඔබ කිව්වා වගේ සරල බව. ඒතර හැමෝට මේක අර වචන වලින් තේරෙන්නේ නැති වුණාට ඒ සරල බව අපි සමහර ගීත වලින් අත්විඳිනවා. මම හිතන්නේ ඔබගේ පියාට ඒ සුදුසුකම බොහොම හොඳින් තිබුණා කියන එක මිනිසුන්ගේ හිතවලට ආමන්ත්‍රණය කරන්න මිනිසුන්ගේ ඒ කියන්නේ කැමති දේවල් මොනවද කියලා හඳුනා ගන්න. ඒතර එක ශේෂ්ත්‍රයක් නෙමෙයි ශේෂ්ත්‍ර ගොඩක් සම්බන්ධව ඔහුගේ අතින් ගීත නිර්මාණ ලියවිලා තිබුණා.
4: අනිත් එක තමයි තාත්තා කියන්නේ එක මේ ටොපික් එකකට කොටු වෙච්ච නැති චරිතයක්.
0: කොටුවලා හිටියේ නැහැ කියන එක.
4: දේශාභිමාන ගීත නිකුත් කරා ලංකාව ප්‍රොමෝට් කරන්න. ඒත් එක්කම දරුණැලවිලි උපන්දිනේට උපන්දිනාසිරි කියලා. එතකොට අපේ විනෝද ගමන තරුණ ජීවිතයේ වගේ අර හැම දැන් ඇත්තටම කියනවා නම් වගා සංග්‍රාමයක් තිබිලා තියෙනවා ලංකාවේ ඔය අපේ ජනාධිපති ඩඩ්ලි සේනානායක මහත්මේ උතුමන් යටතේ. ඒ වගා සංග්‍රාමයටත් අත ගීතයන් නිකුත් කරා, එක්සත් වී බේද නසා වගා කරව දියුණුව උදෙසා කියලා.
0: හරිම ලස්සන පද පෙළියක් නේ. ඒකේ සහ අර්ථයත් ගත්තොත් එම හරිම ගැඹුරු අර්ථයක්, මිනිසුන්ව වැඩිම ධෛර්යමත් කරන.
4: ඉංග්ලිෂ් වර්ෂන් එකකුත් කරා, සිංහල වර්ෂන් එකකුත් කරා. එතකොට දැන් වෙන කෙනෙක් අපි අපේ භාෂාව දන්නේ නැති කෙනෙක් අහන් ඉන්නවනේ, ඒ කෙනත් දන්නවා මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඉතින් ඒ වගේ අර හැමතිස්සෙම සංගීතයට අර්ථයක් දුන්නා.
3: ඔව්, අපි අපි කතා බහ දිගින් දිගටම කරගෙන යන හින්දා අපි තවත් ඔහුගේම ගීතයක් රස විඳි මුවේ ගීත රස විඳලා අපි නැවතත් මේ කතා බහට එමු. මොකද නොයල් රණසිංහන් කියලා කියන්නේ සම්මානනීය කලාකරුවෙක්. අපි ඔහුට ඒ ලැබුණු ගරු බුහුමන් ගැනත් කතා කරමු මේ ගීතෙන් පස්සේ.

0: ඔල්ලුක්ෂයා එතුමන් ගැන කතා කරත්ති මට ඇත්තරම ඔබෙන් නහන්න තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා මේක මේ මංහිතන්නේ මේක ඇත්තරම් පැහැදිලි කරමන්නමයි. එකක් තමයි ඔහු මංහිතන්නේ අර අපි කියන්නේ සකල කලාවෙන් පිළිබුණ ගැන ඔහු ගීත ලියනවා, සංගීතවත් කරනවා, ගායනා කරනවා, වාදනය කරනවා, මේ සියල්ල කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස. ඒ වගේම තමයි මෙහි අපි කියනවානේ මේ කැලිප්සෝ ජොනර එක ලංකාවේ පටන් ගත්තේ ඔහු කියලා. එතකොට බොහෝ දෙනෙකුට මේ පැටලෙන දෙයක් තමයි, මොකද කැලිප්සෝ ඔරිජින් එක කැරිබියන්නේ. හැබැයි මේ කැරිබියන් දැන් මේ අපේ ගොඩක් සංගීත ශේෂ්‍රය වෙන දෙයක් මේක. කොහේ හරි රටක තියෙන සංගීත ජොනරාවක් ලංකාවට ගෙනල්ලා ඒක ලංකාවේ ස්ටැබ්ලිෂ්. හැබැයි මේ නොයල් රණසිංහන් නිපදවපු නැත්තම් ඔහු නිර්මාණය කරපු ශ්‍රී ලංකන් කැලිප්සෝ කියන එකයි මේ කැරිබියන් කැලිප්සෝ එකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේකේ නම විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඒ කාරණාව ගැන ඔබ මෙතනදී පැහැදිලි කරොත් හොඳයි කියලා.
1: ඔව්, පළවෙනියෙන්ම මම කියන්න කැමති අර කිව්වා වගේ තාත්තා ඉංග්‍රීසි සිංහල භාෂාවන් දෙකම යටතේ ලිරික්ස් ලිව්වා, මෙලඩීස් හැදුවා, කියන්නේ තනු නිර්මාණය කරා, මියුසික් අධ්‍යක්ෂණය කරා සහ වාදනය කරා සහ ගැයුවා. එතකොට මං ඒක දකින්නේ සුවිශේෂී දෙයක් හැටියට. මොකද ගොඩක් මියුසිෂන්ස් එහෙම කරන්නේ නැහැ. ඒත් එක්කම කියනනම් අර කිව්වා වගේ දැන් ශ්‍රී ලංකන් කැලිප්සෝ සංගීතය ගත්තොත් ඇත්තටම මේක කියන්නේ මේකයි කැරිබියන් කැලිප්සෝ සංගීත කලාවයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේක උනේ දැන් තාත්තා හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ප්ලේ කරන්න ගත්තනේ මේ මේ කණ්ඩායම් සංගීතය හරහා. තාත්තම දීපු බතික් ඇඳුම් කට්ටලයක් එක්ක ප්ලේ කරන්න ගත්තාම දැන් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ හිටපු නිලධාරීන්ට තාත්තව හඳුන්වන්න විදිහක් නැහැ. මෙන්න මේ බෑන්ඩ් එක ඉන්නවා, මොකද්ද මෙයාගේ ස්ටයිල් එක කියලා. එතකොට එතනින් ආපු ලින්ක් එකක් තමයි යෝක. එතකොට ඒ හොටෙල් ශේෂ්ත්‍රයේ හිටපු සමහර නිලධාරීන් කියලා තියෙන මෙන්න අපිට මෙන්න කැලිප්සෝ සංගීතය තියෙනවා, කැලිප්සෝ සංගීතය කරන කණ්ඩායමක් අපේ හොටෙල් එකේ මේ මේ සංගීතය සපයනවා. අර එහෙම එකකින් ආපු එකක් තමයි ඔය ශ්‍රී ලංකා කැලිප්සෝ කියලා නම පට බැඳුනේ.
0: මං හිතන්නේ අර ඒක කැලිප්සෝ සංගීතයේ කොටස් වලට වඩා ඒ කැරිබියන් කැලිප්සෝ එකත් හරිම ප්ලේෆුල්. අර අපි කියන්නේ බාරි ලස්සන වයිබ් එකක් තියෙන, පොඩි ඩාන්සින් වයිබ් එකක්, මිනිස්සු පොඩි ලයිව් ගතියක් එන. අන්නේ ලයිව් ගතිය ලංකාවේ සංගීතය ඇතුළු මේ විදිහට දෙන හින්දා තමයි මං හිතන්නේ ඒක ඇත්තටම කැලිප්සෝ කියන නම එන්නේ. සංගීත ජොන්රාට අත ස්ටයිල් එකට වඩා ඒ තියෙන වයිබ් එකේ ස්ටයිල් එක හින්දා මං හිතන්නේ ඒක ඇත්තටම අර මිනිස්සු සතුටින් තියෙන සංගීතය. අපි කැරිබියන් කැලිප්සෝ වලට කියන්නේ මෙහෙම. ඉතින් මම හිතන්නේ ලංකාව ඇතුලේ මිනිස්සුන් සතුටින් තියෙන සංගීතයට තමයි අපි ශ්‍රී ලංකා කැලිප්සෝ කියලා නම තිබුණේ.
1: මට ඔව් ඒක ඇත්ත. මොකද අර දැන් ඇත්තටම අර දැන් බතික් කමිසේ, එතකොට පාන්කොළ තොප්පිය, ඒකත් එක්කම ලයිව් මියුසික්, එතකොට අර බීච් වයිබ් එකත් එක්ක නෙන්නේ. එතකොට ගොඩක් හොටෙල්ස් තිබුණේ ඒ කාලේ බීච් ආශ්‍රිතව. එතකොට ඉතින් ඕක ඒ අවට ගියහම අර ඒ වයිබ් එකත් එක්ක මේ කියන්නේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියට අග්ගාලා අර නම දුන්නා. ඒක නිසා තමයි අදටත් ඒක අපේ ශෛලියක් හැටියට ශ්‍රී ලංකන් කැලිප්සෝ ශෛලිය කියලා මේ නාමය ලැබිලා තියෙන්නේ.
2: ඔව් මං හිතනවා නිලුෂි දැන් සමාවෙන මේ තරම් සංගීතයට මෙහෙවරක් කරපු ඔබගේ පියා, මම හිතනවා ඔබ දැන් අගයනවා, අපිට තේරෙනවා ඔබ කොච්චර ඒක ආඩම්බරයෙන් කතා කරනවද කියන එක. ඒතර මම එතනින් පොඩක් ගිහිලා කතා කරන්න කැමතියි. ඔහු කොහොමද මේ ශ්‍රී ලංකාව තුළ ඇගීමට ලක්ුණේ? ඔහුට මොන වගේ ඇගීමක්ද ලැබුණේ? සහ ඔහු කරන මේ දැන් අපි අර දුෂාන් කිව්වා වගේ එක දෙයක් කට නෙවෙයි සමත්, ඔහු කීපයක් එකවර කරනවා, සහ ඔහු ඇත්තටම දක්ෂ පුද්ගලයෙක්. ඒතර ඔහුගේ මේ දක්ෂතාවය කොහොමද ශ්‍රී ලංකාව තුළ ඇගීමකට ලක්ුණේ?
1: ඔව් ඇත්තටම කියනවා නම් ලංකාවේ ඇත්තටම ඇගීමකට ලක්ුණා මදි කියන එක තමයි මගේ මතය. නමුත් පසු කාලයක ඔය ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ ෆවුන්ඩේෂන් එක හරහා තමයි තාත්තට ඉස්සෙල්ලම සම්මානයක් පුදකරේ. ඒ කියන්නේ ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයට කරපු මෙහෙවරු උදෙසා. ඊට පස්සේ SLBC එක හරහත් විශේෂ කැලිප්සෝ සංගීතයට අවෝඩ් එකක් පිරිනැමුවා. තාත්තා ඒ අතරතුර 2011 කාලේ ඇත්තටම තදබල රෝගාතුර වුණා. ඒ කාලෙදි තමයි ඇත්තට රජයෙන් සමාන දෙකක් පිදුම් ලැබුව තාත්තා. එකක් තමයි කලාභූෂණ සම්මානය සහ
2: අවතුල ඉතාමත් ඉහලින් සැලකෙන සම්මානයක් කියලා මම හිතනවා.
1: සැලකෙන සම්මානය කලාභූෂණ සම්මානය සහ ඉනාමය. ඒත් එක්කම විශේෂ සම්මානයක් දුන්නා රජයෙන්, කියන්නේ ස්ටේට් මියුසික් ස්ටේට් අවෝඩ් එකක්. ඒක විශේෂ එකක් කැලිප්සෝ වලට කියලා. ඒ දෙකම එක ළඟ ලැබුණේ. ඒත් ඉතින් තාත්තට ඒ දේවල් විඳින්න තරං කාලයක් සහ මානසිකත්වයක් ඒ වෙනකොට තිබුණ නැහැ ඔහුගේ රෝගාතුර වීම හරහා.
0: ඔලෙසි මං හිතන්නේ අපේ නොයල් රණසිංහන්ගේ දිවි පෙවෙත ගැන කතා කරලා මේ විදිහට ඔහුගේ දිවි අවසාන කාලයට එනකොටම අපේ වැඩසටහනත් අපි අවසානයට ලං වෙලා. හැබැයි ඔහුගේ මෙවන් වූ විශිෂ්ට කලාකරුවෙකුගේ යුග පුරුෂයෙකුගේ නික්මයන් ගැන කතා කරන්න කලින් මට හිතනවා ඔහු පිළිබඳ විශේෂ දෙයක් මතක් කරන්න. අපි දැන් කතා කරනවා ගොඩක් මේ මියුසික් සම්බන්ධව, නැත්තම් ආර්ට් කියන දේ ගැන, කලාකාරයෙකුට කලාවේ ඔහු කරන නිර්මාණ පිළිබඳව කොපිරයිට්ස් ගැන තියෙන අයිතිය, ඊට පස්සේ මේ ඉන්ටර්නැෂනල් කොපිරයිට් ලෝස් අපි ලංකාවෙත් එස්ටැබ්ලිෂ් කරන්න ඕනේ, මේ දේවල් ගැන කතා කරනවා. හැබැයි ඔබගේ පියා

0: ප්‍රතිජය ජයවර්ධන මැතිතුමන් හිටපු කාලේ ඒත් එක්කම ලලිත ඇතුළත් මුදලි මැතිතුමන් හිටපු කාලේදී තාත්තා තමයි කොපිරයිට් ලෝස් සම්බන්ධව පනත් සහ යෝජනා ඔවුන් අතරට ගෙනහිල්ලා ඒවා සාකච්ඡා කරලා ඒවා වැඩි දියුණු කරලා එතකොට මියුසිෂන්ස්ලට ඒ කොපිරයිට් සොසයිටි එකක් දාන්න කියලා අදහස් යොමු කරලා තියෙන්නේ තාත්තා ඇත්තටම. මොකද ඔහු ඒ සම්බන්ධව සෑහෙන මං හිතන්නේ අධ්‍යයනයක යෙදුණා. මොකද ඒකට සාක්ෂිය තමයි තාත්තා PRS කියන්නේ Performing Rights Society London වල එයාගේ ඔක්කොම සින්දු එයා රෙජිස්ටර් කරා. ඒ විතරක් නෙමෙයි MCPS ලන්ඩන් කියන්නේ ඒක තමයි අර ඔය CDC ඒව සම්බන්ධව මිකැනිකල් රයිට්ස් කියන පැත්ත. ඉතින් මිකැනිකල් රයිට්ස් උත් එයා රෙජිස්ටර් කරා. මේ බොහෝ මෑත කාලෙකදී තමයි මම දැනගත්තේ ජපානෙත් එහෙම සොසයිටි එකක තාත්තා මෙම්බර් කෙනෙක් වෙලා ඉඳලා තිනවා ඒ කාලේ කියලා. ඉතින් ඒව ගැන කිසිම කෙනෙක් දැනුවත් නැති කාලෙකත් තාත්තට ඒ සම්බන්ධව සෑහෙන දැනුවත්කමක් තිබිලා තියෙනවා.
1: මං හිතන්නේ ඔහුගේ ජාත්‍යන්තර සබඳතාවත් එක්ක ඊට පස්සේ ඔහු ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙනවනේ. මේ එකක් තමයි ලංකාවේ ස්පෙෂල් පර්ෆෝමන්ස් එකකට, ලංකාව පිළිබඳ මේ පර්ෆෝමන්ස් එකට ලෝකෙට ගෙනියatti. ඒ වගේම තමයි ඔහු ඇම්බැසඩර් කෙනෙක් විදිහට ශ්‍රී ලංකන් එයා ලංකත් එක්ක වැඩ කරන කාලේ. ඒතර මේ දේවල් එක්ක ඔහුට ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක හම්බ වෙනවා. මං හිතන්නේ ඒක වැදගත් වෙන්නේ නැති. ඒ වගේම තමයි ඔහුට බොහොම යහුසුලුව සිංහල ඉංග්‍රීසි කියන භාෂා දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක මං හිතන්නේ පරිචයක් වෙන්නේ නැති නෝ ලනසිංහයන්ට මේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් ලබන්නත්. මේ වගේ කාලෙකදී මේ කොපිරයිට්ස් ගැන, ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි ගැන කතා කරන්න සහ ඒ දේවල් එක්ක ඇසෝසියේට් වෙන්න මං හිතන්නේ ඔහුගේ ජීවිතයෙන් නිලුෂ් දකින විදිහට අපේ ලංකාවේ කලාකරුවන්ට මේ වෙනකොට ගන්න තියෙන ලොකුම ආදර්ශය නැත්තම් මොකක් ඔහුගේ ජීවිතයෙන් උකහා ගන්න තියෙන ලොකුම ගුණාංගය මොකක් කියලාද ඔබ දකින්නේ?
0: ඇත්තටම දැන් තරුණ පරපුරට මම හිතන හැටියට තාත්තගේ චරිතය හරහා ගොඩාක් තේවල් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි තමන්ට ආවේ අනන්‍ය රටට මේ අනන්‍ය දෙයක් කරන්න. අනිත් එක තාත්තා හැමතිස්සෙම කිව්වේ රටෙන් අපිට මොනවද වෙන්නේ කියලා අහන්න නැතුව අපෙන් රටට මොනවද වෙන්නේ කියලා අහන්න. ඒකත් එයාගේ එක සින්දුවක්. ඉතින් අනන්‍ය දෙයක් ලෝකයට ගෙනියන්න බය වෙන්න එපා. තමන්ගේ අනන්‍යතාවය ඇඳුම පැළඳුම ගැනවත් වොරි කරන්න එපා. බය නැතුව නිර්භීතව අපේ රට ගැන ආඩම්බරයෙන් ලෝකෙට යන්න කියන එක තමයි මන්නම් හිතන හැටියට තාත්තගේ චරිතයෙන් ගන්න පුරුවන් ලොකුම දේ. අනිතක භාෂා දෙකත් හසුරවනකොට අපිට අර කිව්වා වගේ ලෝකයේ තියෙන දැනුම හරි ඉක්මනට ගන්න පුළුවන්. ඉතින් ඒවත් අරගෙන බය නැතුව ඉස්සරහට එදිතර යන්න කියන එක තමයි තාත්තා දීපු පණිවිඩේ.
2: මං හිතන්නේ ආදර්ශයත් එක්ක මං හිතන්නේ අපි ඔහුගේ ජීවිත කතාවෙන් සෑහෙන දේවල් මේ ඉතාමත් කෙටි කාලයක් තුළ අහගත්තා, දැනගත්තා. මං අවසාන කරන්නට කලින් මම බොහොම පොඩි දෙයක් මං දැනගන්න කැමතියි. දැන් නිලුෂිත් මේ ක්ෂේත්‍රයට එනවා, ඇවිල්ලා නිලුෂිගේ මොනාද ඇත්තටම ඉස්සරහට තියෙන බලාපොරොත්තු මොනවද?
0: ඇත්තටම ප්‍රධානම බලාපොරොත්තුව තමයි දැන් මේ තාත්තත් අපිගෙන් සමු අරගෙන අවුරුදු 11ක් වෙනවා මේ අවුරුද්දට. ඉතින් එදා මෙදා තුර තාත්තගේ සංගීතය ඇහෙන්නේ නැති තත්ත්වකට පත් වෙලා, මොකද ඒ ජොන්ර එක ඉස්සරහට ගෙනියන්න කෙනෙක් නැති නිසා. ඉතින් එයා එච්චර දහඩිය මහන්සිය වගුරවලා මෙච්චර ලොකු දෙයක් ලංකාවටත් කරලා ලෝකෙටත් ගෙනිච්ච දේ මැරිලා යන්න දෙන්න බෑ. ඒක මම පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් දුවෙක් හැටියට මම තාත්තට දුවෙක්ගේ යුතුයකම තමයි ඉෂ්ට කරන්නේ. ඒක නිසා තමයි තාත්තගේ cover songs කරන්නේ. එතනින් එහාට ගිහිල්ලා තාත්තා හැමදාම කිව්වේ දරුවෙක් හැටියටත් හැමෝටමත් තමන්ගේ ඔරිජිනල්ස් කරන්න කියලා. තමන්ට මේ කියන්නේ තමන්ටම ආවේනික වූ දෙයක් කරන්න තමන්ගේ හැකියාවෙන්. ඉතින් ඒ දේත් මම දුවෙක් හැටියට පිළිපදින නිසා ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මගේම ස්වතන්ත්‍ර ඉදිරියට ගේන්න. ඒත් එක්කම ප්‍රසංග වේදිකාවටත් යන්න අදහසක් තියෙනවා.
2: අපි සුබපතනවා නිලුෂි.
1: ඉතින් දාබර ශාවකීනි, අපි දන්නේම නැතුව හෝරාවක කතාබහක් මේ විදිහට කෙරීගෙන ගියා. ඉතාම සුන්දර කතාබහකට අපේ සංගීත ශ්‍රේෂ්ඨ අපේ ශ්‍රී ලංකීය කලා කිත කාලයක් තිස්සේ ලස්සන කරපු මේ වගේ විශිෂ්ටයක් ගැන කතා කරන්න අපිත් එක්ක එකතුන ඔහුගේ දායබර දියණිය නිලුෂ.

0: රණසිංහ මහත්මිය ඔබට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතුනාට. ඒ වගේම තමයි ඔබගේ පියාණන්ගේ මතකය තවදුරටත් ලංකාවේ වැංජඹේවා කියලත්, ඒ වගේම ඔහුගේ මේ ලෙගසි එක අරගෙන ඔබටත් සංගීත ශිෂ්‍යය ඉස්සරහට යන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔබගේ පියාණන්ගේ ගීතයක් ඔබගේ කවසොන් එකක් එක්ක අපි මේ වැඩසටහන ඉවර කරනවා. ඉතින් අද මෙතනට ආවට බොහොම ස්තුතියි. ඔබට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවනම්.
1: ඔව්, මේ අවස්ථාව මට ලබා දීම ගැන මම ඔයගලන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මට ලොකු උදව්වක් කරන්නේ, මගේ තාත්තගේ ලෙගසි එක ප්‍රොටෙක්ට් කරන්න දුවෙකුට කරන උදව්ව සම්බන්ධව.
0: ඉතින් මේ දේ අපිත් එක්ක බෙදාගත්තට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. ඉතින් දිනේෂ් ඔබටත් ස්තුතියි, සන්ධ්‍යා ඔබටත්. ඉතින් නැවතත් සුන්දර බදාදා සඳල්ලක් සමග අපි හමු වෙමු. නොල් රණසිංහන්ගේ මතකය අවදි කරමින් ඔහුගේ දියණියගේ සරේ අපි හමු. ගීතේ මාලි.

ඉතින් දෑබට ශ්‍රාවකිනි ඔබ සැමට සුභරාත්‍රියක්. අභිවාදන සඳල්ල මේ විදියට අවසන් කරනවා. නැවතත් ඉරිදා දිනේ අරුණලත් සමග හමු වෙමු. අයිබෝවන්.